0: Blanka Radio, deine singerlesische Radioshow auf Radio Darmstadt. Jeden Samstag von 13 bis 15 Uhr auf 103,4. 103,4.
1: ජර්මනියෙන් මේ ගුණට එක්වන්නේ ලංකා රේඩියෝ වැඩසටහනයි.
2: Dreisen Uhr, Sie hören Radio Darmstadt auf 103,4 MHz, wenn Sie uns über Antenne empfangen oder weltweit können Sie auch uns empfangen. Radiodarmstadt.de gibt es auch einen Livestream. Außerdem lankaradio.lk können Sie auch uns hören. Ich grüße Sie in singalesischer Sprache aus Sri Lanka, Ayubowan. Ayubowan bedeutet, ich wünsche Ihnen ein langes Leben. Nächste zwei Stunden am Mikrofon Ranjan Dharmaratne. Vasanavanta Damasakata Asiri Samaging Adat Me Gunatekwane Lanka Radio Singala Vedasatana Opata Pulwang Apata Samandena FM 103.4 MHz Natnam Radio Darmstadt.de Web Adaving Ho Lanka Radio.lk Web Adaving Opata Pulwang Apata Samandena ඉදිරි පෑ දෙක ඔබත් සමග රැඳී සිටින මම රංජන් ධර්මරත්න. Unser Hotline 0615187000. අපේ හොට්ලයින් එක මතක් කරනම් 0615187003. ඒ වගේම ඔබට පුළුවන් අපට ලියන්න info@lankaradio.lk. info@lankaradio.lk. Sie können auch uns schreiben. info@lankaradio.lk. Außerdem kommen Sie unsere Facebook-Seite facebook.com/lankaradio. Auf Facebook-Pitur facebook.com/lankaradio. ඉදිරි පැය දෙක ඔබත් සමග අපි රසබර ගීත රසක් එකතු කර තිබෙනවා. ඔබේ විනෝදය වෙනුවෙන්ම හදවතේ රැඳී ගිය හඬ සංගීතයේ සුවඳෙන් තෙමි. අද අපේ ගුවන්විදුලි තරංගයේ සෙමින් විවෘත වෙන්නේ අපෙන් වෙන්ව ගියත් අප අතර සදාකාලිකව ජීවත් වෙන අමරණීය ගායකයන්ගේ සංගීතයට ගෞරවයක් ලෙසින්. ඔවුන්ගේ හඬ, ඔවුන්ගේ සුරාව, ඔවුන්ගේ ගීත අපේ මතකයේ සදාකාලික සංගීත සෙරනාඩ් එකක් ලෙස රැඳී පවතිනවා. ඒ නිසා අද ඉදිරි පැය දෙක තුර ඔවුන්ගේ කෙටි හැඳින්වීමක් සමග ඔවුන් අපට තෙළින කළ අමරණීය ගීත කීපයක් සෙමින් සෙමින් ඔබ වෙත ගෙනෙන්න අපි සූදානම් කළා. කාල සීමාව නිසා සියලුම ගායකයන්ගේ ගීත එකවර ගුවන්ගත කළ නොහැකි වුවත් අපේ ඉදිරි වැටසටහන් වලදී අනෙක් සියලුම ප්‍රියතම ගායකයන්ගේ ගීතද ඔබ වෙත රැගෙන එන්න අපි වග බලා ගන්නවා. එහෙමනම් හඬ වැඩි කරන්න, හදවත විවෘත කරන්න අපෙන් වෙන්ව ගියත් සදාකාලිකව ජීවත් වෙන ඔවුන්ගේ සංගීතයට අද අපි ගෞරවයෙන් නමස්කාර කරමු. මේ පළමු ගීතය

E chan choti pal dasam se tisai sita dasam se asu hata dakwa jeevatunat Sri Lanka cinema geete amarniya rajulesa salakana jana hurde de amarniyama gayake oge murdu suwanda dena satwa bhavaya pirunu handa Sri Lanka sangeete asama sama satanak tabuwa cinema geete tundagra adhika pramanaya gayana kala ohu ඔබ මාහට දුන් සෙනෙහස සඳකි නිසඳකි මගේ රන්මැණිකේ ඔබට මගේ ආදරය වැනි ගීත අදත් ජනප්‍රියයි. ඔහුගේ හඬට තිබූ සුවඳ සංවේදී සත්‍ය මනුස්සකමෙන් පිරුණු ජනතාවගේ සිත් දිනාගත්තා. රූපවාහිනිය සිනමාව වේදිකා සංගීතය සියලුම ශේෂ්ත්‍රවල සුවිශේෂී සටහනක් ඔහු තබා තිබෙනවා. ජෝතිපාලගේ ගීත අසන විට අදටත් සිතට සුවයක් මතක සුවඳක් සහ අමරණීය සංගීත රසයක් ලැබෙනවා.

සජීවිකරණයක් ගෙනා කලාකරුවෙක්. මැණිකේ මාලිගාවේ සීනි මල්ලි සිතා මනමේ මල් මැණිකේ වැනි ගීත ඔහුගේ නාමය අමරණීය කළා. ඔහුගේ ගායන ශෛලිය සරල සතුටු සහ ජනතාව සමග සෘජු සම්බන්ධයක් ඇති කළ විලාසිතාවකින් පිරී තිබුණා. විවිධ සංගීත කණ්ඩායම් සමග වැඩ කරමින් ශ්‍රී ලංකා බයිලා සංගීතය වගේම අනිකුත් ගීත ජාත්‍යන්තර වේදිකාවලටත් ගෙන ගිය කලාකරුවෙක්. අරුණ් ලන්ත්‍රාගේ ගීත අදත් උත්සවවල, විවාහවල සහ සතුටු අවස්ථාවල අනිවාර්යෙන් අමුත්තේ. සතුට නර්තනය සහ ජීවිතයේ රසය මතක් කරවන අමරණීය හඬක්.

එදස් නමසය හතලි සතරේ සිට දෙදා සිසිතක දක්වා ජීවත්වන ශ්‍රී ලංකාවේ බයිලා රජා ලෙස ප්‍රසිද්ධ වූ දෙස්මන්ද සිල්වා අතිසේ ජනප්‍රිය ගායකෙක්. ඔහුගේ උණුසුම් සතුටු නිර්මා නර්තනමය සබ්දත් වේදිකාවේ ඇති වූ විලාසිතාවත් නිසා ඔහු දසක ගණනාවක් ජන හුරුඩයට ආදරණීය වුණා. සයිප්‍රස් කොල්ලේ මල මල මලේ රෝස මලේ ඔබ මා සෙමින් ආදරය වැනි ගීත ඔහුගේ නාමය අමරණීය කළා. ශ්‍රී ලංකා බයිලා සංගීතයට නව ජීවයක් නව රසයක් සහ ජාත්‍යන්තර වේදිකාවලටත් ගෙන ගිය කලාකරුවෙක්. ඔහුගේ ගායන ශෛලිය සතුට සංගීත රසය සහ ජනතාව සමග සෘජු සම්බන්ධයක් ගොඩනගෙන විලාසිතාවකින් පිරී තිබුණා. විදේශයක රැඳී සිටියද ඔහුගේ හඬ ශ්‍රී ලංකාවේ සෑම උත්සවයකම සෑම මතකයකම සෑම නර්තන වේදිකාවකම අනිවාර්ය අමුත්තෙක්. දෙස්මන්ද සිල්වාගේ සංගීතය අදත් ජීවමාන සතුට නර්තනය හා හදවත ළඟාවන රසයක් ගෙනෙනවා.

Mervyn Pereira, da sam se 47 dedas 10 vasar dakva jivatuna oh Sri Lanka janapriya sangite atisem priyatama gayake kulesa salakeno ohuge murdu sangvedi hadawatata etuluwana handa nisa 70 80 dasake geetha loke tula vishesha sthanayak laba gatta prema geetha sangvedi geetha saha cinema geetha osse janathawage sit dinagat kalakarwek ඔබ මාහට දුන් සෙනෙහස සඳ තාරකා පහන් සඳ මලේ මගේ වැනි ගීත ඔහුගේ නාමය අමරණීය කළා. ඔහුගේ ගායන ශෛලිය සරල නිර්මාණශීලී සහ හදවතට සෘජුවම ළඟාවන විලාසිතාවකින් පිරී තිබුණා. රූපවාහිනී සිනමා සහ වේදිකා සංගීතය ඔස්සේ ඔහු ශ්‍රී ලංකා සංගීතයට අමරණීය සටහනක් තැබුවා. Mervyn Pereira-ගේ ගීත අදත් අසන විට සිතට සුවයක් මතක සුවඳක් සහ සත්‍ය සංගීත රසයක් ලැබෙනවා.

ඉදස් නමසේ තිස් අටේ වසරේ උපත ලබා 1991 අපෙන් සදාටම වෙන්වගේ මිල්ටන් පෙරේරා ශ්‍රී ලංකා ගායන ශිල්පයේ අමරණීය නාමයක්. ඔහුගේ සංතිමත් විලාසිතාමත් විවිධ රසයෙන් පිරුණු ස්වරය නිසා ඔහු 60 සහ 70 දශකයේ ජනප්‍රිය ගායකයෙකු ලෙස ඉහළට පැමිණියා. සිනමා ගීත, නාට්‍ය ගීත, ජනප්‍රිය ගීත සියලුම ශ්‍රේෂ්ඨ වල ඔහුගේ සුවිශේෂී සටහනක් තබා තිබෙනවා. අම්මා සිද්ධා, සඳ තාරකා පහන්, ඔබමා සෙමින් ආදරේ වැනි ගීත ඔහුගේ ජනප්‍රියත්වය තවදුරටත් තහවුරු කළා. ඔහුගේ ගායන ශෛලියට තිබූ විලාසිතාව, ශබ්ද බලය සහ රසවත් ප්‍රකාශන ශක්තිය නිසා ඔහු වෙනස්ම කලාකරුවෙක් වුණා. මිල්ටන් පෙරේරාගේ ගීත අදත් අසන විට එදා ගී රසය, ශබ්ද බලය සහ සත්‍ය සංගීතයේ රසය තවමත් ජීවමානයි.

එදදස් නමසේ අනු හතේ අපෙන් සදාටම වෙන්වුන මොයිදීම් බෙක් ශ්‍රී ලංකා සිනමා ගීතේ අමරණීය සුවරයක් ලෙස සැලකෙනු. විශිෂ්ට ගායකෙක් ඔහුගේ ශක්තිමත් ගැඹුරු හදවතට ඇතුළුවන හඬ ශ්‍රී ලංකා සංගීතයට අලුත්ම රසයක් ගෙන දුන්නා. සිනමා ගීත 300කට වඩා වැඩි ප්‍රමාණයක් වගේම වැඩිම බෞද්ධ බුදු ගී ගායනා කළ ගායකයා ලෙස ඔහු හඳුන්වන්න පුළුවන්. ඉරාන්ද පාන මල බින්දුවක්සේ සඳ පහන් වෙලා ඇයිදෝ යාළුවනේ වැනි ගීත ඔහුගේ නාමය අමරණීය කළා. ඔහුගේ හඬට තිබූ විලාසිතාව ගැඹුරු ශක්තිමත් සහ සංවේදී බව ජනතාවගේ සිත් දිනාගත්තා. බෙක් ශ්‍රී ලංකා සිනමා සංගීතයේ පුරෝගාමී කලාකරුවෙක් ලෙසද සැලකෙනවා. මොයිදීම් බෙක්ගේ ගීත අදත් අසන විට සිතට ගැඹුරු රසයක් සත්‍ය සංගීත සුවඳක් සහ අමරණීය මතකයන් ගෙනෙනවා.

සනත් නන්දසිරි 1990 42 උපත ලබා 2023 අපෙන් සදාටම සමුගත් ශ්‍රී ලංකා සංගීත ලෝකයේ අතිශය ගෞරවයට පාත්‍ර වූ ගායකයෙක්, සංගීතඥයෙකු සහ ගුරුවරයෙක්. ඔහුගේ මෘදු ගැඹුරු හදවතට ඇතුළු වන ගායනයත් සරල සුරවීම් තුළින් ගොඩනගෙන සෞන්දර්යයත් නිසා ඔහු ජන හෘදයට අතිශය ආදරණීය වුණා. ශ්‍රී ලංකා සංගීතයේ නව දශකයකට මං පෙතක් දුන් කලාකරුවෙක්. රූපවාහිනිය, සිනමාව, ගීත නිර්මාණය, සංගීත අධ්‍යාපනය මෙම සියලුම ශ්‍රේෂ්ඨවල ඔහුගේ සුවිශේෂී සටහනක් තබා තිබෙනවා. ඔහුගේ බිරිඳ ප්‍රසිද්ධ ගායිකාව වූ මල්කාන්ති නන්දසිරි සමග ඔවුන් ශ්‍රී ලංකා සංගීතයේ අමරණීය යුගලයක් ලෙස සැලකෙනවා. ඔහුගේ ගීත බොහෝ දෙනා ළඟට සංසුම් බව, සිතට සුවය සහ සෞන්දර්යමත් සංගීත රසයක් ගෙනාවා.

නැවත අපි හමුවන්නේ ලබන සතියේ මේ වේලාවට දහවල් 1ට ලංකා රේඩියෝ වැඩසටහන සමග. එතෙක් ඔබ සැමට ජය සතුට වාසනාව පිරි සති අන්තයකට ආශිර්වාදන මම රංජන් ධර්මරත්න. Wesin wieder da nächste Woche am Samstag 13 Uhr hier bei Radio Darmstadt mit Lanka Radio Sendung. Ab 15 Uhr gibt es Polizei Radio Sendung Bigos mit meiner Kollegin Elis Pflister. Und wir sind wieder da nächste Woche. Bis dann. Ich wünsche euch allen super tolle sonnige Woche.